0: මං බලාපොරොත්තු වෙන්නේ හැමෝම සාමකාමීව සන්තෝෂයෙන් ආදරෙන් එක්කෙනෙක්කෙනාට ආදරෙන් ජීවත් වෙන එක බලන්න එක තමයි මගේ ලොකුම ලොකුම බලාපොරොත්තුව. ඒ කියන්නේ හදවත ඇඟ ඇතුලේ තියෙන දුක් කම්පා හැම එකක්ම හැමකින්ම ගන් හොඳ වෙලා හීව වෙලා මේ හැමෝම නිකන් ආදරෙන් සන්තෝෂයෙන් මෛත්‍රීෙන් ජීවත් වෙන එක තමයි මම බලන්න ආස මගේ එකම බලාපොරොත්තුව. එතකොට ලෝකේ කියන්නේ හැම මිනිස්සෙක් හැම සත්වෙක් කරා හැම ගහක් හලක් කරා මෛත්‍රීෙන් අනුකම්පාවෙන් බලලා එකට ජීවත් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව. මම මේක හැමදාම මගේ එනර්ජි හීලින් වලින් මම මේක තමයි මගේ හැමදාම මම මේක තමයි නිකන් යාඥා කරන්නේ ප්‍රේ කරන්නේ. ඉතින් මම ඒකින් කවදාවත් අයින් වෙන්නේ නැහැ. I will always hope for this and I will never ever let go of this image.
1: Good evening, everyone. Thank you for coming to Fabecaô. Today is a very, very special moment for our association. We stand here for the opening of this exhibition and the archive. And I cannot help but think about how long was the path that has brought us here today. It is a path shaped by persistence, by collective work, by a shared belief that the history of women artists deserves to be preserved, studied, and celebrated. Yes.